ತಿಬ್ಬಿಂಗೆ. ಆದರೆ ಕಪುರು ಪೆತ್ತಕ್ಕೆ ಸುಂದದಿ ದಲ್ವಿಯಾಯ್.

0: මෙතරින් එතරට වසන්තයේ පෑ දේ දුන්නක් දක්ෂිණ භාරතීය සංගීත සම්ප්‍රදාය සමග සංවාදයේකි.
1: A process which began 35 years ago is reversed. The South Indian influence on Sinhala film music is challenged by a Sri Lankan who conducts a South Indian orchestra. A rainbow appears, spanning the two eras.